0: ใจกัดเองอามุกกระสู้หายดีไม่คุ้มอุปเหราจันทร์หายปุกีลันพมมาพมกระไรทะเลฮายูอียาอียา
1: เฮ้โอ้มันจ้าซึ่งไอ้ยูอดปะไอ้วัดปนไอ้บางมุดหัดเกลบสวยว่าฮาโลนักโหยชิวทำไมเด้อมิลุงสีเหวะมาเจ็ดนับต่อปักตรมรุนเหวะเชิงว่าย
0: ามกัดเกศิติยามนับปังตะจัดนี่นะไอ้คอยกี้คุดจันจึงไอ้ตาดีลักนับบ่อนทอกนับว่าปะไอ้คอยกี้คุดจันลับบ่ตาดีนับปีโตหนอแม่กับปนีเน่มาสิกีอันเซสอยตนาเฮราจันทราหายปตุกิมีโอยรำกันปิศาจตุนากังหันจีสาอุจิกีมาจินจากโอยหันจี
1: ไอ้บุอิสิงยาวมุมตัดีปิทูหายวันนี้เฮวาสิง
0: อิสิงตะกี้เฮนฮาวปะมายูอาศิทาวตนาเซนำมาเตอร์ให้ฉันปิกเกย์เฮ้ยวันวิเชียร์ไอ้หิงสีเทงเลยไอ้หิงอายุตีอินพันกนุ่งต่ำกระดับนี้กระเตเซปุ่นตุนาทำโมไอ้ตุ้มปะจะปิกเกย์ก็ไอ้หลักแล้วก็มังกรตุนาฮัตปิกเกย์
2: Lalmising, awa pun mag, amat takak ka na, loy na mag, hat ka tapan ikaw. Lan ban la si dalay di ba, awa pun mag, mga kakto na hat ka tapan eh. Makoy ni lay mo pamsing kasi, na koy loy na kway sa loo. Imalay ba na? Lan bala si dalay di ba? Awa po namang mga kartuna hale do. Hira sandra ay gitang chang si da paglibay keng si nga say. Ima, nanggi laman ni ko ima.
3: Ito, hoji, kakcheng nung taki awa tinggol kaya punjali kebe yari madu tingpa tabuni na ito.
2: Asum manito, ay bigay taso. Awa pun nama hai bikin tak jauh. Nak kuih di lambal lesa kuih di lau rupani. Nak tuai hening lepati. Kuih tak duk tu nak kuih di kuih akar sang jauh. Batau kuih. Kuih tak duk tu nak sen kama sing cina sen jika sana.
4: Itau
2: ngam sung.
4: Itau.
2: Hau sik di. Wai tau ki lambal lesa a kuih di lau rupani.
3: Lau rupani itau.
2: Asida, may tayi alam malay ni masi. Oh, awagi lan pa uwi na malay. Huh? Amu tang chang sindo na yeng si.
3: Chang tito.
2: Ipa.
1: Ganano.
2: Ako ay busing na bigano. Ako ay may tayi masang hakti na.
1: May tayi ato busing. May tayi ato ba. Nang mo. Ganano. Ipa boy sing, yao mama tadi,
2: ito
1: kanao si, kakakangkre.
2: Tao sing,
3: ay sing ng bata pike ko.
1: May tayilay pa na kuntak lan siro pa matamasida. Tao na panasong torok liba tao ba, nang bu kanano. Mina di hai ni, tau na pawa ning tem sama, awa tengna na basong torak le hai na, mak tura na ibunga.
2: May tayi pa, ay hag na saanu pa ni hai na kandiyong. Lay paak na awa abataar pa kuntak lan siraba matamda, maray paak po hundok tu na sien mangamba, marzit 아마데 감베르싱아 아군바 닝테 마사니 하이비가누 아이보
1: 하리바 시나디나 능템샤
2: 아이기밍 레이테 밤톨수 레이테 아이기 싱리드 셀리바 이어세 이라이 바크네 아이 마이타이 마차네
1: 오 미나디 하이네 마이타이 바캉카라 땡고올 링도나 아와우 탱나나부 송토럭레 하이나 징망다 나타이리바 브라다싱다 포생수 옌미리 하이나 따이 마코야도 길로 징마도 이봉어 낙라네
2: 마니 빤타우샥바 이빠디 아와 파마신 마타우 카람나 따람리브노 밍나 까리까 위버게 라이팜나 까다이더기노 아이코이 융파워 틴제람게네 빤타우샥바
1: 이빠디 허범네 밍나 꼬물 칭까위 시즈 이봉어 라렌 콤바 라베이는 썬르기 사나 학탁다 농톰범 오이랍니다 하이는 농톰바 하이는 강나비네이 바보
2: 농톰밤 오이랍니하이바 아두대기디 마카감다 우크라바 이쁘 마카타비오
1: 라이브 어세온 톡나 티크레 닝템 짜오지네이 바보 무더 썬르기 미니 닝타우 샘게 도랑람미하진 미두나 슈그노우달오이 타비레 샤캠 싱가이가 마탐 꾸이나 샥비우 살캉 루르브 마똥다 한바와 랑가이브 먹다다 용시들 락보니 안기 마탐 슈오이레 이롤 이란 슈따
2: 마니 마니 이부 농토험바 아향나 슈누빠 이쁘나 싱길람다 타이람바나 수누빠두네네 이뻐
1: 거리
4: 다비레 라디오 릴라 헤라젠드라 아한바탕카 릴라 산비키바 자고이나 좀 상깃 칼라 에카데미 마하비디알레아기 릴라 캉보
5: Presenting Mahindra's all-electric SUVs, the BE6, XUV9e and XUV9S. With a real-world range of over 500 kilometers, lifetime battery warranty and ultra-fast charging from 20 to 80% in just 20 minutes. So what are you waiting for? Visit Shiv's Auto Imphal for test drive today and bring home your dream car.
4: Akashvani Imphal, Haujinu Midangipung Nipan Makhaitari, Shandokjari, Naharugi Konjel.